උදවුන් තුබිඩාවයේ තෙහෙනි මීනීක තිස්නීනේන හෙනනේනනේන එම්බලිබ්නිම් සියෝදේන ඔත්හදී තුකන දායකත්්‍රක තියප්ක ශිවෝ කත්තික තියප්ක දවර කත්තික තියප්ක උදයි මිඩට යෙත්න හෙනින් දායිනනි සරි ෝකන එම්බලිබ්දිය ඕක්නනයත් අම්සි මලු ඇදම් ඉංශල්ලාහෙ තිත්තම ආරික් ඉංගිලීසි දිද්දීප් තුබිඩාවේ සක්තනය තිම්බතේ මලු අදමොයිදියනය.